එකලේ ගෆාන් එබහී මූසා ගෆාන් විදාළුවි අලුගේ වෙරි රැස්කලා තිමං අලාශායි තිමං අලාගේ අහාය ෆාෆෆුස්සවාන් දේ අදි බරස්කලාංග රහමතුගේ තෙරිය අලමෙන් වද්දවාෆාන් දේ ඉබරස්කලාංගේ රහම ලව්වා එම්ම රහම වන්ත රස්කලාංගේ

මීසකුන්නේ හමකශවරුම් තිමංකලේගේ ෆානී තිබෑමීහුම් එම්මෙන්ගේ ගාත අල්له ෆොනුවි රසූලායි එකලාගේ උඩුතකායි බිමුගේ වෙරිකං එකලාගේ මිල්කුව වොඩිගම් වා රස්කලාගේ එකලාගේ මෙනුවී ඉලාහකු නුවේ දිරුම් වනීවෙස් අධි මරුගන්නවනීවෙස් එකලාගේ ෆහ අල්ලෝහෂායි උම්මිය නබියා කම්ගාවා එකලාංග රසූලාය තිබෑමීහුන් ඊමාම් වාශෙ එකල එගෆානී අල්ලෝහෂායි එකලාංගෙ බස්ෆෘතක ඊමාම්වෙ වඩාගන්නවා නබියාය අධි තියබෑමීහුන් එකල එගෆානත් තබාවාශ එයි තිබෑමීහුන් තෙදුමගු ලිබිගත මට්ටකයේ

දෙං ඒගෙ තිරින් අනියාවරී මීහුන් ඒවරෙන්න කියාශේ එංගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්ුවේ දෙං ඒවරෙන් අනියා වෙරිවෙ උළුණුකම්ගේ සබවුන් තිමන් රස්කලාගේ ඒවරෙන්ගේ මච්ච උඩුන් අජාබෙ ෆුණුවීමේ.

ඒගේ තෙරෙන් එබ්බයකු බුණෙහිද අල්ලාහ් එබ්බයකු හලා කුරවම් නුවත ගදවගම් වා අසාවකු අසාබ් දෙවම් විෆාවා බයක තියබෑමිහුම් වාස් ඉවනී කීවෙගෙන් හෙයේ ඒවරෙන් බුණුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස්කලාගේ හසරත හොසුරු හොසයලුමුගේ ගොතුන්නේ අදි ඒවරෙන් තක්වා වෙරු මට්ටකයේ.

0: Mihar Mioti tibe fun lamia edoda tome fursat bandu. Mihar edor bandu hagged fansa. Get the album bad and a jima con lavetot. Arming a mead gomoloki, dirwa la kuranje, tram kurum garivet, sifataki kobahi.
1: Arumina Mihar Gulfiman Ibrahim. Islam Lekum.
2: Walaikum salam wa rahmatullahi wa barakatuh.
0: Ibrahim Ali kya sa tulgoni?
2: Ibrahim Ali mi oli rasuga mi har ti kon ke jura kula mara kaire je.
0: Ehanto.
2: Ei dengar kula kota baru. Ami rikya komisi sab ka mala jab sa yani.
0: Ah. Ero nan den anaka rodo mas annan dewar fer rodo rasa dane.
2: Ah deveni December pau kol deveni.
1: Then what they were carried out.
2: In the Miharu, I mean, in my way. December, I caught the Kuldim, but I mean, Kulbandim, I caught the young Manjaka, and I got in Darina go again.
1: And
2: I couldn't damn the piano, the Nego, I got it
0: though.
2: I'm not a Nega, the Wang not a
0: dog. I complain,
1: Kuravanada.
0: Kena musuh.
2: Mau kami ranggal, kami ratifas, mari yang ratifas, nana ranggal, kami lapa kurang.
0: Ada orang ni barang barang.
2: Lagi kurang kami naik.
0: Eh mana? Ibrahim Ali faham kurang ni agak aduk. Betul Ibrahim Ali.
2: Mi ranggal zaman ratau dengan tu bahasa kiri. Rami itu ke bayar bedo ratau kan?
0: Ratau ke boleh kami mana bapa faham tu kafah.
2: Kafah ke faham tu? Dem ani ratifas.
1: Alukan mi kami sida ratau ni hingga tu.
2: No, I mean the Bluvia, Mr. Gabole, Rato,
1: Rada, I don't get out or me, he can get
2: Rangale, I'm a Yankee, no, I like on the Rato.
1: I don't get out or look, Alifushi.
0: Wadding dinner.
2: Alifuri.
1: Ah, they're going to keep a for very Alifushi, Daddy.
2: Go for no other. Go for a good thing, I don't put it in on that. I Alifuri, my atom, my soul,
0: ah, what do you do for
2: a yet on Dirwa? Tiruan dengan mihir rata orang badi ni tu. Hari ni tiba tu, don far mampun mereka, don far bandar, don kalau sama, mulai raja ke dia, orang beri nampak ni.
0: Ibrahim.
2: Contohnya dengan don ni, lakukan bandar, misalnya don itu kalau ni, dengan apa, alkohol apa sama, don ni lebih jual alkohol sama, orang beri kami. Sudah kayu aku libu ni, al kau cipta.
0: Second phase.
2: Rodi hasil dia rakannya don ni.
1: Hingga maul dan kore damad itu?
2: Maul dan maul dan itu baru khasus maul itu dengan adam berdakai baru dengan wak dakai dengan Ibrahim Ali mana kita akan nudek kan itu?
0: Ah Ibrahim Ali ya.
2: Tajirbah mana mana?
0: No no Ibrahim Ali kita tajirbah mana?
2: Kita.
0: Ibrahim Ali kita tajirbah mana? Ibrahim Ali ya berada di mana? Umi ribet ribet sifatnya ke kubah miiya mi ribet sifatnya
2: ke? Ah ribet sifatnya ke kami itu ahar Ibrahim Ali benu itu miraja amat ibuna sifatnya. Miraj, arahkan ke Korea dalam Ibrahim Lewis Ben unda.
1: Kopi atau esifat ada ki?
0: Konsifat ke Ben mana?
2: Adua, adua dah kawal.
1: Ada. Okay, okay.
2: Ni Ibrahim Lewis ni almi umurun gaya kena first all sang hadiah gaya ni. Ibrahim Lewis ni nana lakka minyak garut teka lakka tam sedifat do. Eh, nama ni Rajit pertama ekka ni Rajit majilah ni Rajit ni ekorani. Emi ni ke variya ni ekka lah bakar kotor tu biarlah demi. Deng ekka kali kya ka wakecang unda nana. Ama apa tu mitu ni radu di di. Ibrahim Ali, ama Facebook balai le, TV ada juga, radio yes, eh ngece kat ini, abad tu es komers mihya kat dati me badbas punar tu beri, ama ekan te hutu aye kem, puriya mina ves, tima mikulan ni wara biarno dang wara ghost kamek kang, emia hita feligeng emia ko emeng islah wa, emeng islah wa ke nunia mikam diru alen nukurve, ekgo te neng kurve ne ves gote nufena Ibrahim Ali kat se.
0: Ibrahim itu bunuh itu orang ini zati itu noni ya anak kah dimak orang hutta, ekak ko hutta dia mende enak ayam hutta dia kau ini nanti.
2: Ranggal wah kayak, enak ranggal je mian lepas kan, puni huria lepas kimi noni. Emma mati, ama emma mati, vali lamur bertanya ke mada rupanya asmi mana, ama emm lepas kimi noni, emm lepas dimak mian mian kah dimak badbah bunuh mian kah zati itu mian kah dimak orang. Mereka kami dua kali. Di mana itu kan? Alam insan itu, insan. Emi yang sikun yang ibu bapa ni kebudi koran sikun dia kah, hita kah, huria cik, budhora, sutes budhori. Emi yang wisna yang di mana mikro ni gos kami kebaran. Ranggau kami nona kebaran. Darjah lah kami kebikore bini. Eh, eh, umur kita semua emi mati ranggal kita ranggal kiawa huria molemya kah. Emi agen nuhure. Ibu ranggal ibu ni mihara kutia sarukar dengan kaya ganai mati mati darah. Ibu ranggal ini. Kadang-kadang kurang, sekarang kurang. Evis macam mana? Ekam entah ya, rupa. Ahal mengatakan, dalam itu, dalam justru Abdul Karim, අනි ද මීර අතුල් වැරිය කන්න අනිකකෝ අනිකකෝ දම්මි මහිල්ලන්දු වෙතාතුළු අලි අලි මීර අලි රෝකතේව එහෙන්කෝ එක මිස වෙනම ලද්වෙත වේ නුකර දෙම කුරිකන හොරස් කුරියොස්ක දාග සාර් මින
0: ඒ කීපෙන් එබේ ෆොන එහා
2: නික එවස් මියා කු ජේල නොහනේ
0: අ ඉබ්‍රාන්දි එබේ ෆොන එහා ඉස්තරම කුරන් එ ජෙහුනි කීපෙ
2: එමෙ ලංගලකම
0: ඕ එම් වේ මම
2: මිගෙන එවස් මියා ක දාති නොහන මියා ද බාලක බය නොබනන ඉංගා දංග වරම් මයිතුන් මඩුවට කොන් දානේ වරදංග වරනේ මියත් මෙම තාතෝ හෙල්ලන්දෝ ආන කියන්නේ අලි හොල් කටේ බෝ මස්සෝර් මි වරදංග වල මිය දොයි දැන් මියත ලාමතෝක දමිදෝ ආදන් යසු ඔලොද අබ්දුල් කරීම් කලේපන් නිකල් මිස් මියන මියම් ගතර කුරේ දෝ ගතර කුරාලේ මේ ෆෙවුනස් ඉස්පතේ جائے මම කුරකන නුදාන මිය හකුය
0: එමෙ එබේ
2: ෆුන් මියාර් මෙති එම්ම ඉස්සම්බරේ දර්වන්තේ මෙ එමෙන් කුරිකන මියම් ගම්මඤ සම්දාක ජේල් නෝ
0: එමෙන් තිබුණු බේබේ ෆෝනගේ මේහුණා හිතරාම් කරේ මේහුණා අද මල බාර එච්ච නොබුණ අද බදු බහෙ නොබුණ එවල දිරිවල බේ ෆෝන
2: ද ඉබ්‍රාහිම් කේ නේ ෆෝන කොන්න අඩු වල රංග මිස්ම මිකියන එකම එක මන්දරෙන් ඉබ්‍රාහිම් අල්ලක මියාරක මුජිතලා කො නොසෙනේ
0: එමෙන් එකහල
2: මියා එක දෝකලා මි වියන ද අමල් දෝකලා තිමා මියා වාරේ වල හරදල රංග මියක සිව තිමනා ගැ ගෙනරේ දිවගන්නනේ මීයක් නෝනේ එමියා එමියා ගා දිස්සපගන්නානේ
1: වරරන
2: ඉතින් මාල්ලා ඉන්සන අද්දා වුණා නම් එම්මෙන් එක්ගත දැන් එමියා ගා අහුලා එමියා ගා අම්මලා මීරි දිවට්ටන් ජේනේ දිමා මීයා ගොද්දෝ කළා තිමා මීයා දැන් මෙප්පා කො තිමා මීයා එක එම්ස් මීයා ගා දාතේ බද්බෑ නුබුණානේ තිබුණ අදුම කඩලා මිකත සීත බහුන්නේ තිබුණා මුවාමල කරානේ අදි වකින් ආසක රයියත් මජල් මෙම්බර් වෙස් ඒ මම්මන් ජුසුන් දෝ කළා වර ලොබ්බෑ කො මීහුන මුවාමල කො වාදකන් දස්කෝන් කංගොන්නාන මි දිව රාජ්‍යගේ එක දිර්වාලක් පුරේ ෆොන්නානේ
0: වරබඩ ශුක්‍රියා ඉබ්‍රාහිම්
2: නිකොල් මේ දෙබේ වන වරබඩ අනේ බාජර් දාකනේ
1: ආ වරබඩ
2: ශුක්‍රියා වරබඩ
1: ශුක්‍රියා
0: වරම් මෙහෙම වාහතක ඇඟත අල්මෙන්නක් මේ අල්මෙන් හැම මජලව්වස් අනකාය අනකාගේ හිතක ජෙහෙන අනකාය මේ කද හිංගමනු ජෙහදාන වාහගෙන දක්කම් ඒර වල්මන ඒ කතාම් කරන රිෆ් සිහතයි කවනක අටක නම් දානකම දෙමුරිහා බෙරණු වාහකයේ හොතර බහන් එච්චි පොනමකේ බාර එච්චි පොනමකේ මේ වල්මන්තර ඉතරම් ගෙල්ලෙගෙන් දාකම ඉබ්‍රාදී සවාහ කරව බෑ බයි බේබේ ෆලොන් නම් ෆලොත සවාහ කරව බෑ බේබේ ෆලොන් දිරිවල දියේ මිහින් මිහුන් ඒ වේ ෆලොන් මගමතේ දාන් ෆරේම මැස ඉතරම් කරුන් ගොත එමෙම් කුරිම කුරිකණ්ඩා දාන්නු කරේ හා එමෙම් ඉතරම් කරි බෑ කේ ඒ බේබේ ෆලොන් ඉතරම් ඒ හොද්දෙවි කිනතෝ බෙලීරු මිහ කද මෑ කන්න එච්චි පොනෆක බාරක එච්චි පොනෆක මීහුන් නම් හේ අකුලා ගුරංගල බය ගොතු එහෙම වීම එහෙම වීම කපද බයක වොම් මේ එම මොහම කම ගොතු වෙ මේ දත
1: ලමිස් අෂි ජහ ෆින්ගේත
0: අරජිම් දෙගොන්නානේ අල්මන් තිබේ ෆොන එෆ වවුද් ෆුඩ් දේත මසේ කුර එමෙ ෆුර්ත කම කම යති
1: ලව දෙත්ත
0: වෙනවා තිබේ ෆොන ගේ රික්වෙස්ට් ලව අඩෝ හාලා ෆ ආදී බෙෆ්ර කල් මෙන් ෆුස්ත තරවන

මිස් කූලකි දරිවරුන්ගේ හිත්තකුගා කුළිවර එහෙනිහෙන් හුනරුත අශගන්නවු මට්ටකා ගිනගුණ හරකඇත්ත රාවාහිංගා ස්කූල. මිගොතුම් බෙඩ්මින්ටන්, බාස්කෙට් බෝල, ෆුට්බෝල, ටේබල් ටෙනිස් කුළෙන් දස්කොද්දී ෆුරුසතු හෝදාද. මීගේ ඉතුර දරිවරුන්ගේ උපෙද්දුන් තෙරිකමා ෆන්නේ මාහවුල අහුදුවැරි කුරුමට්ටකා මාර්ශල් ආර්ටස්, චෙස්, කෝඩිං, ක්ලේ ස්ටූඩියෝ ක්ලබ්ද හිංගා. අධි බයිනු අකවාමී ගුළුන්ත බදහි කුරුමශා තෆාතු බස් බහත් දරිවරුන් අහුළුවැරි කුරුමට්ටකා ෆ්‍රෙන්ච්, ඉටෑලියන්, අරබි, චයිනිස් බස් දස්කොද්ද.

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දරුපා තිංගඩි 30 මිනිත් අඩුව සමුන්තිය ගෙන්දවණි දිවෙහි රාජ්‍යයේ අඩු

0: ස්වාර ජසන් මේ කශ්‍රත් කරන්ජයන ඒ මේ ෑතිල කශිගඩෙන් ෙන්ඩන් ොත්තක සෑගේ දක්වරාතුගේ සෑගේ මතික සුන්නන මස් දෙක මේ ඉංගිලිතක ඉංගිලිතවග දේතරෙක සුන්නන මස්දෙන් මස්තෝක වරු ජස්සෑගෙන් ඒ න ෆයන් අන්න ජෙහේ පෙලෙන්ස් ඇම ආමගොතෙක් ගතිකම් වෙස් මේ එවරංගලුව
1: දෙමළගොන්නන මේ ඩොක්ට දක්කා මේ එක්රේ විස් නේග නැගරේ ම සරි කොලෙන්ට අම පුන්නාව කොළොව
0: ඒ අන මි බුණා ප්ලන්ටා ෆේෂයාගේ ගෙතේරේග අන මේ කෙල්සියම් කොළේ වාහි කශිකොළු ෆෙති ේන ඒ ආමගතක මේ ඒගොත කෙල්සියම් මේ ටෙන්ඩන්තව ගනුන ලිගමෙන්ටවග මේ ඩිපොසිට් වන්නනේ උපෙදැදි මාව සබ කිය එහෙන් කුති කුදි අනෙ කුදි අනියාගේ අනෙන් එහෙම වමුන් වමුන් ගොස් ඇති මේ හි වාහිකි ෆසේහ මේ වාංජයේ නෝන් ගොත්තකන් ඇති ෆසේවගෙන් වාහිකි රිපිටිටිව් ට්‍රෝමාගේ සවබුන් අනෙන් ආමගොතක වා ගොතෙන් ඇති එතනක කොම කශි කොලෙන් උපෙදිිව නනි කෙල්සිම් කොලෙන් ඉනිය කියාව තදෙන් කොමෙන්නවාන් ැකි ඒතනක කෙල්සිම් කොලෙන් ඉනිය කියාව තදවාකන් නොජහේ එකමකුවෙස් ඒති කොළො එහෙන් ඉන්න ඉරුවස් මි දෙන්නේ විකාල ගොත වාකමවඥ එතනක දුලෙන් උපෙදුනීම එව තදුවේ තැන් මේ කෙල්සිම් ඩිපොසිට් කොලෙන් ඉනිය කියාවගේ ෆරවා කොර ජහ ගොත්තක වෙස් පකි බල ලන්නාද මි දෙන්න විහෙන් මේ තදුහන්න කමවඥ තද බේස් බේනු කුරුමා මි දෙන්න විස් ්‍රචිං එක්සසයිස් තක ස්තෝග වර ජසන් කරා කශ්‍රත්ම කරන් හෙද ඒගෙන් වාකමන්න ඉන්ජික්ෂන් යහුන් දෙෙන් වාහකි ඔපරේෂන් කරම තාත් ලෙවල්තෝ මතිකම ස්වරවා කරව
1: දවාර කොන්නානේ පකුල සදවා
0: හිකා හිංගායර තදුවතු
1: ගර නොත දෙකම දවාර කුඩකොත් අදෙන් හොරේන ගෑරද වරක තදෙන්ට ගර සුර කුඩකොත් අදේකම දුවම තම් කොළ බොඩත් අද හොරේ
0: ඒ එවෙස් වන මේ කකුල වහකි කකුලුම් තදු අන්නාන මේ සබපතව තරගේ මාමගොතක දෙෙන් මේ ස්වාන් කුතින්ගේ මේ උඩන මේ වහකි කාටලේච් කාටලේජ් ඉන්ජර ඒ කාටලේජ්කි කශිගඩු කොළගම ඉන්න මඩු කශිගඩු ඒගේ අන මේ ගානියය වෙපුහුර නෝනී මිනිස්කස් මිනිස්කස් ගේත කශිගඩු දෙතරය ගන්න කුෂන් ගඩු එයන් අනියය වෙපුහුරජ්කමවඥානය හිඟායරු නොනි දවායරු අනේ තදුමුගේ මකිහම එකශිගවාකම දෙන් ඒති හම බොඩක් මේ වායකි බලාලා එක්සමින් කෝ ටෙස්්තන් හදාලාගෙන් හ යගින්කමයකි දන්නවා ගැනික කොබාකං අස්ලු මස්සදයකි දෙෙන් අදි කොම සවබකා හොර තද හුට්ටස්ස් දෙෙන් අනෙක් සලගොන මි දක්කා වාහක තකොරාර්කොම බුණන්ජෙනි කශ්‍රතයතිගේ පරවායකි කකුලුක තදෙන් හුන්න කමඥා පලමස් ගඩා සෑගේ මස්තාවක වරු ජෙස්සුතිගේ පරවායකන
2: යාමින් ඉතුරු සවාල එන්න ම වකි වෙලානම වරබාජවරයකන්ද
1: ලබ
2: ಮಿಯಫ್ತಾಗೆ ದೊಳೆಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾಳುಗುನ್ ಮೇ ವಾಹಕ ಮಿದಕ್ಕಾಲಿ ಕಶಿಗೆ ಬಲ್ತಕಾ ಗುಳೆ ಗೊತುಂ ಹಮ ಯಗೀನುಂ ವೆಸ್ ಎಹುನ್ ತೆರಿಂಗೆ ಸುವಾಲ್ತಗೆ ಸವಬುಂ ಅಳುಗುನ್ ಮೆನ್ನಂ ಎಂಗಿಚೆ ಕಶಿಗೆ ಬಲ್ತಕಿ ಹಮ ಕೊಮ್ಮೆ ಮಿಹಕ್ವೆಸ್ ವರ ಕೊನ್ಸಾನ್ ವಾ ಇಶೂ ಎಕ್ಕ ಎಕಮಂ ಹಲ್ಲು ಬೇಣುಂ ವೆಗೆನ್ ಮಸಕೆ ಕುರಾಕಂ ವೆಸ್ ಮಿ ಕೊಬಾತೋ ಮಿ ಕಶಿತ ವರುಗದ ಕುರುಮ ಕೆವುಮುಗ ಹಿಮಣಂ ವಿ ಎಮ್ಮೆ ಮುಹಿಮು ಮಾದಾತಕಕಿ
0: vitamins and minerals hasiganda the report ka spa kure gata balance diet me peenu wane den kashiganda kashi tawge dolahyo kama vechi ya hama me calcium phosphorus me vitamin d h me peenu wane den vitamin d ge wahaka kurin me dannawali vitamin d yaki muhim h ke calcium absorb kuran den calcium libe gina h ana report ka spa coffee so me කෙවමුග මේ බෑ හමකුරුන් එදෙන් මේ ආමක මේ ස්වාන් කුදින්ගේ මේ කෙවමුග මේ බෑතන් හම වෙච්චකම වඤ්ඤා මේ කශිගඬු හුන්නානේ 12 කෝ දෙන් කෙවමා එකීග අනෙක් කශිගඬන් එබේනවා කශිගඬුගේ ජෙහෙන් ජෙහ බාර ජෙහෙන් බේනවනි කශිගඬන් මේ ප්‍රෙෂර් ලාෂේ ඒ මේ ඒ කශ්‍රත් මේ කශිගඬු මේ අර කශි ෆීවුම් උමුරා ගුළුන් හොරි කශි ෆීවුමෙන් ISS මේ අර හුන්නානේ මේ ඩිස්යූස් ඔස්ටෝපීනියා කියා කන්ඩිෂන් එක. ඒයි කශිගඬු වහයි කශි බේනු නුකරවමගේ සබපුන් කශිගඬුගේ හුන්න මේ කැල්සියම් තක කශි ෆීවුම්. සෝ මේ එකලෙන් මේ කොම්මේ කමක් කොම්මේ සවපකා හොරකින් වෙස් එදුමති ෆොන්න මීහෙක් කවන්නා. ඒ කශිගඬ මේ බේනු මේ අර මේ කශිගඬ මීහා කොලත් හදුවේ කශිගඬන් ඒ බාරදාම් ෆෂා හිසාවන් ෆෂිකින් වෙස් කශිගඬුක වරු දෙහෙන් ෆෂාන. එකම මේ ඔෂෝවේ ඔන්න මීහකන් ඒ කශිගඬන් ඒ බාරු නුලෙවේ තීවේ eba kashi ane fiwa munde kashi gandu ge baro eba tuwa munde hema mi khana ge iturun nama kala kasrata mi gos ni meni kan
2: kasrata waram muhim ehme
0: katta mastau ge dulha yokama kasrata wore wake mol faru ayen
2: ಡಾಕ್ಟರ್ ಆಳ್ಗೊಂಡ್ ಮಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ವಡಾಗಿ ತಿದೇವಿ ವಗುತ್ಕೊಳ್ಳಟಕ ವಾರ ಬಡ ಶುಕುರಿ ಅವರಂಗ್ ಅಗುಹುರಿ ಮೌಲು ಮಾತಕ್ಕೆ ಆಳ್ಗೊಂಡ್ ಮೆಣ್ಣ ಲಿಬಿಗೆ ಹಿಂಗಜ್ಜೆ ಆಳ್ಗೊಂಡ್ ಮಂಗೆ ಮಿ ಹಫ್ತಾಗೆ ದೊಡ್ಡ ಪ್ರೋಗ್ರಾಮ್ಗಳ್ಗೊಂಡ್ ಮೇ ವಾಹಕ ಮಿ ದಕ್ಕಾಲಿ ಕಶಿಗೆ ಬಲಿತಕ ಆಳ್ಗೊಂಡ್ ಮಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಮೌಲು ಮಾತು ಹಿಸಾ ಕೊರೆ ಉಮ್ಮ ಬ್ಯಾರೆ ವಡಾಗಣ್ಣವಿ ಐ ಜಿ ಎಮ್ ಎಚ್ಗೆ ಸೀನಿಯರ್ ಸ್ಪೆಷಲಿಸ್ಟ್ ರಿಜಿಸ್ಟ್ರಾ ಇನ್ ಆರ್ಥೋಪೀಡಿಕ್ ಎನ್ ಟ್ರೊಮಟಾಲಜಿ ಡಾಕ್ಟರ್ ಮುಹಮ್ಮದ್ ನಶೀದ್ ಕಶಿಗೆ ಬಲಿತಕು ರಕ್ಕ ತೆರಿವುಮ ಮಿ ಕಶಿಗೆ ಬಲಿತಕು ಸಲಾಮ ಎವುಮ ಅಳುವನ್ ಮೆನ್ ಕಸರತು ಕೊರುಮಕಿ ವರ ಮುಹಿಮ್ ಮುಖಮೆ ಎಂದುಮತಿ ಫಾವಾ ಫರಾಯ್ತಕು ಮೆಸ್ ಎ ಫರಾಯ್ತಕ ವಿ ವರಕುಂ ಕಸರತು ಕೊರುಮಕಿ ಮಿಫದ ಬಲಿತಕು ಅಳುವನ್ ಮೆನ್ನ ಮಿ ಕೊಮ್ ಮೆಸ್ ವರೆ ಗೆಲ್ಲುಯೆ ಲಿಬಿಗೆನ್ ದಾಣೆ ಕಮೆ ಮಿ ಹಫ್ತಾಗೆ ದುಳೆಯ ಪ್ರೋಗ್ರಾಮು ಮೆಸ್ ಅಳುವನ್ ಮೆನ್ನ ಮಿ ತಿಬ್ಬೆಫಲುನ ವರಂ ಅಗುಹುರಿ ಮೌಲುಮಾತಕೆನ್ ಹಿಸಾ ಕೊಲ್ಲೆವುಂ ಕಮಂ ಉಮ್ಮೀದ್ ಕುರಂ ಮಿ ಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ತಯಾರು ಕೊಫಾವಣಿ ಪ್ರೊಡ್ಯೂಸ್ ಕೊಫಾಮಣಿ ರಶ್ವಾನ್ ನಯೀಮ್ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತು ಎಹಿ ತೆರೆವೆ ದಿನಿ ಐಷತ್ ಶೌರ ಪ್ರೋಗ್ರಾಮ್ ಹುಶೈಳಿ ಅಳುಗನ್ ಮರಿಯಂ ಶಹಾಮ ಮಿಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾಲಾಫ ವಕಿವೆಲಾಣಿ ತಿಯಂ ಮೆಹಾಯ್ ಹುನ್ ತೆರಿನ್ನ ವರ ಬಾಜವರಿ ಉಫಾವರಿ ರೇಗಂಡ ಕಂಗೆದೆಮು ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: දිවෙහි බහුගේ බහාර්
1: අසරකාදි ෆොනිකමෙන් එකි බස් බහුන් හම ෆෙනුනකස් අසරුගද අදි එම්මෙ ෆොනි බහකී මශම්මි දිවෙහි බහේ.
2: ගුලිගෙන් අල්ගොමෙන් එම්මෙන් ගුලිගෙන් අල්ගොමෙන්ගේ අමිල්ල බස් අල්ගොමෙන්ගේ අමිල්ලවන්තකම්ගේ ෆහොර් කුරි හම දිර්වේනි වූ මායිකු ගති බේෆුන්ගේ ඛියාල්ෆුල්තන් හිස්සා කරව ති බේෆුන්ගේ සුවාවත කරව මේ හප්තාගව සල්ගොමෙන් නැකි වර ખાસ දෙහෙ මෙහෙමානක බෑර් වඩන්නවා දෙහෙ බෝගේ බස් වාර දෙහෙ බස් කියවන්ත පා මුතරස දෙහෙ බෝගේ ලෙක්චර් අල්ගොමෙන් නැකි බෑර් වඩන් දෙවනි මේ හප්තාගව අල්ගොමෙන් නැකි බෑර් වඩන් දෙවනි දෙහෙ රාජ්‍ය ගම යුනිවර්සිටියේ සීනියර් ලෙක්චර් හසීස අෆිෆ් මේගේ තරම් දෙහෙ මුතරස අසහර් فاطمہ تزہر شہید علی اسکول کا میں گتما سے کرم گنن مر بڑا مر بنگے تو دیو فونس
3: شکریہ شکریہ
2: کہ نے تو مس میں گے حال
3: الحمدللہ رنگ اللہ
2: مر وفا وچیں گے تو مس میں حال کو میں پروگرام وقت بیتی دیو بہا مر اگور خدمت کے کر بار دیو بہا ارو کن گن گنس تے بما دیو فون گے پل کو لو بھی فنی کے میدان ہے ایک مٹ کا ور بڑا وفا کو ور بڑا شکر ادا کر
3: اللہ ہم میں دینی دیو بہا ابدس باہر موسم میں اون دیتا
2: ہاں نہیں علاج کر وے گنے وے نے ہم باہر موسم algon me abdes me ate faiko follow ben follow arit ko lete jes me ma e un terena me hafta go sam algon me forsa te venge to te fun algon me ma swal wes e be mi te hafta go shali swal go jawab ad me hafta go swal ad te fun go swal te ko be sal go marhaba dan no
0: divahi bahuge bahar

0: අරේ තනමේ අලුගම මරගිනේ කරෝදම ඔක එක්කමගේ ප්‍රෝග්‍රෑම් තේ ගෙනර් දෙ මියදුගේ ප්‍රෝග්‍රෑම් ක මෙහෙම නාලා තයාර කුරා බාවතුගේ රහෆෙ දෙත මෙ රහෆතුගේ හිමෙනෙ පාවෙත්තක බලාලා නම ඒගොත බේනු කුරේ වෙනද හන්සමිස් මේ එහෙම මේ දැන් දෙම්මෙ එකම බෙෆල කුවිදල් ජත රහෆති ගන්
1: රහෆති ගන්
0: ඒ අස්තු ගන්නක මියක එබ්බතත්
1: එදෙන් මුලින් එහෙන් එච්චේ මින් කුරුම

0: මකින් බෙෆුනස් වර පොඩ මරහපයන් එතු ර බොඩ ශුක්‍රීය අල්ගුමෙන්ගේ ප්‍රෝග්‍රෑම් වකුත් තිබ්බීති කුඩ ඉරුකොලගේ තෙරේ අල්ගුන් බත්තල් කොල්ලාන
1: මුචතමා

0: බලාගෙන් එකමක තරෙන් දස්කෝ ගණ්ඩන හම අකං කුරුම සික ගොතක එක මෙහාරු මෙමසික මෙගොත කුරුම් මෙගොත දානේ මේ ಭಾರತ හුට්ටි ಫමති එම මේ ಭಾರತ හුට්ටුනේ වගතක දැන් ඉන්ස්ටිටියුෂන් ලෙවල් එක ගෞරවක ලෙවල් දරන වර බොඩු එෆර්ට් නුදාෆකම ගන්නේ අපයි හුනරතක කි බය මාසක දෙකම තරගල් මත බීවි කින් බස් කොසස් දාන චික එත
1: අත්කොමකස් අල්ගොමෙන්ගේ ස්ටුඩියෝ මෙගොත් කුරේ මෙතන මුස්තම ප්‍රෝග්‍රෑම් මුස්තම ප්‍රෝග්‍රෑම් කමි තල්ගොමෙන්ගේ කම්බඩෝම කි මාසක කෙතරි ජීල බිනා කුරුම් බිනා කුරුමට කල්ගොමෙන් කුරන් හොරි කන්තත්ත මාසක කෙතරි ජීල බිනා කුරුම් මුස්තම ලෙබෙන ෆාදා එයි හැම ගාම සල්ගොමෙන් එම්මන

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.